0: Hello.
1: Hello, madam.
0: Hello, good afternoon.
1: Madam, how many days have you been here, madam?
0: Hoi hoi. Taram nok cherry ngasi ahan bokolaro ina phong badi karam bofam thambigani.
1: Madam, I did kind of only till hello in Utter get hiding one of Pasuka.
0: Hoi hoi, yam dungai zay masimaksu makal matil ni hai matari niko.
1: Madam.
0: Hoi hoi, how we rode the day?
1: I don't know.
0: Radio, Hensang so hong za tok pi re duga ahan bo color oina su phanga ga mayam putna tamina ba ya bu ngai ba sai reng ma su pa tok pi re du di mathang gi kolam mu ngai mina se ko
1: ngai jare me ta kham jare me ta
0: hoi hoi hello
2: hello ma'am
0: hello good afternoon
2: thong ju de am rani me
0: Umbra.
2: Oi,
0: Umbra, come to Biri.
2: No, I get in. I do my hardy curse. I logi kalaga.
0: Logi kalaga sari, say Karamba, Kogi, Matanus habirisibo.
2: I sing along the tongue, give a
0: Oh, Madame Kragi Mamang, the Namu, sing later, but you want a rumba.
2: Then the shutting of them, we sing this in Jagiva. Adua, Jungitan Kunta, talking to the Adua, July, the Namu, sing along the way, have a man.
0: Hoi, hoi.
2: Yam, no, I have the other.
0: Amukana una same basava nang na bagi chang do the laksano high neck weapon nice or curuminacy has ever tabanine.
2: Oh, no. Wapam and the Gimma
0: Yani, Yani, my young with the Wafam Tamzana was and Doctor Hinako. Hm.
2: Changed an egg dollar, Pata Hogime, Amamaki plastic, the geek, the Hilan Tarapoma and there.
0: Hm.
2: She's Tamasim and Niger, the name of Toti, Hizu, in country and missing Halaga, Toti, the Apoy Pandala, the main have a mare.
0: Hm.
2: I was a high.
0: Aduna tambiri bo wapam si yamna phajai mayamna su tabi bo oishano aduga mai kai kai adagi su ekhoi gi Imphal turel khaki wana tana Manipur da leiriba isingi oipa mafam sing pad oiro turel oyo mayam se naha mayamamna su ekhoi gi marak marak ta sengdok pa gumba kai gumba taubagi pau su ekhoi dum phangjai ko ado ekhoi mayamna tauba ngai ba leibana ta isa isa gi responsibility ni ekhoi ekhoi na luna na leira kanda ekhoi gi koi ki turel khaki wana tana kai thel oiro na tragana lambi oiro isa isa gi yum oiro masi loina na la kanda apha ba chaukhat pa anan ba manipur aibo do oira ka do bani
2: ado kane akoi kai nom ta ga haje ge ba apoi gi lambi se da botan deng tham mi ko me a ji se da tha da ba ye hai na ji se lai da ba
0: hoi hoi
2: 아코나 다들 원하 탐이가 뭐 버튼 비행기가 다들 그냥 레일 스페셜 다들 버지 아코 이 사태 나가 버지 버튼 비행기가 좀 합천 잠이고 남기 속도 따는 버지야 이 사는 바이도 버튼 두디 비행기도 아 하지 그 그냥 와게 버지 그냥 다들 버지 니네
0: 마네 마네 암라는 것이 하이비리 버시금 로이나 타비라가 하이바타레 미오이 아마마나 공탕 마차 마차세 로컷 비럭 보이시노 하이바 와품수 탐제게 고 암라
2: 아가다리네
0: 거의 얌누가이 자얌라 가하와리 와타이 사랑가 마야미 뿜띵나 강미나비야 보와팸 탐비럭 바암라
2: 아가 페놈타가 하이제게 바 미엠테 가노 님라니 보메야
0: 호이 호이
2: 아가 지금 마이나 아코이 멘 호이 아코이 제 아와누가이 와리 마얌제 사나이 제고 네 마얌제 아도가 하이덴 빅토리아 멘제 마이나 아와누가이 제 와리 사나 자닌다 하이카레 보메야
0: 호이 호이
2: 마기 콘젠도 제테 이제 저좀 타인 한 아 카젠기 세노 उन्ना खाजन इमो उन्ना कभी खाजन बिचो या मैंने उन्ना जी अरु पल्यान दे ताव जी अनुगाय जे अब चुगम बगी अवान उन्ना कोई नुपी खा बगी ओए बगी जा आ सुमता हन जानिंग बा कोई अब तुम्हें तुम्हें ना निंदा हाय काय तुम्हें
0: होई होई मतम मतम गयो इनाय कोई किस तो अंतों अंबे प्रोग्राम ले बनी ना क्वा कोई atopa program sing desu hek yau ba sigumba program desu hek matamatam gi sindok sin jin tau bani matang sa ba ma dai je ma ga so mu thengna ra ga wari wa tai sa ba phang ba gi tan ja chu long minas te haina tham ja gem ra gi ma pham
2: da thank you ma'am jam ma ga
0: ta ga cheri kol tau birak ba matang gi kol ngai ja boi nei se matang khudol tam ja gi khudol tam ja ga dori bai sei kongo lai ri ba film da de gi ni sei sali ba sadananda sei ring ba jining thau ja sei rang ba amarjit lorim bam